0: ذكاء عن غرق سنة وابن يسوع وابن عنوة وابن رواوة تنبوي تنبوي متوانا أنا ديبا غنى عن دبيرا كانوا نيك غنى يين أو كياك غنى يساك كانوا نيك كياك نبويا كانوا نيك تنبوي نووة تنبوي نتنوة كيه كاغن نبويا ميغن أي دليل أنت غيرا
1: Τα παιδιά της λίγα το Ιωάννα είναι τελβή με τελμούα. Σαν να είδε και λεκέντε ραπήραει με τις βαλίες εν πάς. Τα ρε τη δίψω καβμέν τα έκτη που όταν άγω με τελμούα. Τα τώρα κράβησα και με πέτα με την ώρα είναι. Τα έγαει μάγαν ώρα και μίλανε. Είναι τρόκ το γόνα. Έλε είχα μια ουνά και είχα η άντε σώρα το γόνα. Έργανα και λεκέν σώ τα δεύω με τη πήραει. Ένα χαμεουνάκι, τη μακόρα την οποία με το γόνο, όλοι με πει με ουόν την αντισουάρε, τη τη σόκα μου λέξ. Έρχαγα ήρε και με το άκι, αν πάει για τον τερουάκι, αν την πήρε, για την τάδε exchange. Τα σίδε το ουτανέτη, θα έλεγα να ρώνα πένω, ένα γονάν, σε ένα γονάν, η τη σανκάικα. Να λέω να κάνει κανένα σαν να γέλει, τα γιο το σύνταγμα, μα τερουάκι, να την ανάμπα, να μην αντισουάρε. Kami yang akan tinjau itu orang kami ringi ni, nang ama a karawa kiloi nampak nak kita tu ayi se sama ni juga, betul sahaja orang tu nampak kuliah ni tenan nono, atau yang orang kami ni rekrek mereka tu nono desuari tu orang esakan orang rekirai, sekurian orang rekirai, deh, ada ni ibun panin roy orang nara rekirai ni ni rekrek mereka desuari tu orang, atau orang ni tu orang Atau anda mungkin ada, ya kita perlu sendirian. Esok nak sekolah ya ini nanti, tadi itu kami naik. Kita nari sedaya, ada yang nari mewi mewan mua, ada kanga tepen the enforcement team. Nari yang disuari pun sih kata dia, kita mungkin kami tuan disuari, tadi itu kami naik. Angkai sengiria bayar nari nape, tepen nape te terapatan, teraruan nape disuari. Ete che per dire in una runa per casa ma si si nella signora re rokite numa oye ek ne data pa yan yante ma corun roi ni ne prime wanua ra enari nie pa yan kai de suare ni ne prime wanua roki wowa ade yo si ai taten katapiente enforcement team eta wei ton ne nare e yanwa ne ta ta si bukin ne ra nga kai sakan roi erun ro no no pena Ina mana ya tu, tak kapen yang ni abdi mewanua, kena kadina kian ni rekon. Temakur ada irek ni kapen, te enforcement team mereka ni abdi mewanua, rukuau. Atas iya ikan ni ara, bayi kan sisi. Hamari kini mataran kita iya, istri kan anaron apa, enakonan inanua kian, iya.
0: Korang jie nak ya, kemana?
2: Kalau sebaya itu, kalau kerbau ni, dia tidak ada nurut dengan sebaya itu. Tapi pun kalau pun kerbau kian, ikan dari ilu itu, tadi dia nak. Ani ilu, ane kan nak kata di yang, ye jangan tiada. Nak kata di yang consolidation of laws, alternatif si sebaya itu, tahu kan aku nak nak kira, tahu ane tuan. Ada tinjau ini, tinjau itu, tinjau itu. Kita ini asal, aku ni buku gaya yang berdeji, kita kan tanya. Enarin yang dia bina di situ kau ni dek. Kau di terusi takkan dia orang kerbau untuk dinaik. Takkan dia macam orang royal royal ni. Ini apa kau risti suai sebaik ni. Ane tas kuno pun dari mana risti? Atau anak kampul kan dari kau ni. Ane tu sekarang dah ni tu. Aku kan dia ngaji tu boleh. Ibu tak kira.
0: Ai, prova mi. Ah, è sarunan, sanon. Tino pima uva, tino pima temo. Anna, nemba kanon di elvira, a kano na ye, kakana ye, a kaya, kakana saki. A kano na ye? A kaya, noko ye, a kano na ye. Angan so kira, arandara, arapira de kimototo. Orang tibira itu ikhmatu tu, ena nimba tu orang tibira ikhmatu tu. Orang noyek yang hangai ye, nakaya yang hangai sak. Kenapa noyek? හැකයක් අයිනකොයි අකැනුවේ අරන්දි බීරාරය එබාවක් ජැන්කවාම් කනම් සම්රාරි අම්කන් මෙරු යොන් දී සරිය වොනක් මෙයි මේ මගින් අනුවෝ පින්තෝ කස නානි
3: ප්‍රබෝනස් පීවත් එග්නසි කයිරු බිසිව බවනත් මකයිරු වන කොන්දරේ 93 මෙලියර to support digital රම්බසි ස්පෙඩින් එර මෙතරගේ එකයක් බනවන්නේ එරාරි ඒ වෙන රොයින බදී තයන්ද පරිස්වාහි උසබේ කර
0: අයති සති තේත්නේ
2: era wayda ban andere putau ari swearing error yes I can ask him that's got a once bad ari arande mona ke ana kasai de dire ga no no rakale ana ona pun sa kasko ge handera de ade chi bare a kai ka rawai de ke han si su sai an sabai a ho sa dai si de deu au ka won ga ara an won no ne de ra de de tra do ye de de strand de rim memorandum de no way em sa අර යාගුන් කරන්නේ නැහැ කියලා ගන්න අවශ්‍යයි. දැන් අරබන් ගෑ උසරේ bari ඒකුලිය ගැසනේ ආරිය වලනවා. එනේ ගැට කියහම නේද. අසබනාගෙන බා ආකරේ වරුන් ඒකුදට කියන්නේ කනන රෝන් දෙපිලා ඇවිත් ඉතින්. ඒක
0: කර අයයි තෝකයන් එසල් රේකම බුද්ධයන් ප්‍රතිරන් තනන්තයක කපුලතේ ස්පෙලින් එකතර ගහන් කවා අරන් කරවන්නේ කන්ති කිමාරේ රබන්ගේ එමු මේක. අංගන් සා කන වුණනේ තවසන යන අරන් දෙවිරනේ පාපක එන්නනම් අරන් අරන් දෙවිර අය පාපක අකේනෝයේ කරණයෙන් ඔකයක් කරණසක් අකේනෝයේ ඔකයක් අයනෝය අකේනෝයේ වන්නෙන් කන්නේ යකපනින ආ කොමිටින්න කොමිසෙන්ර ගිර අනි ඉමතමි දෙය ඔය ඔප්ෂන් කන්නේ පාසි ඔකනවා මම කාරකේරා රම්බෝයෝ